චිත්‍රාවට මාරකාපලයි මාමාවරුණට එබැවින් ඇලා එක් ටැම්ගේකට චිත්තරාජයද වී මුර

පතකට බඳින්න සේතුව මඳු රජ භවනේ නගන්න කේතුව සැඟව සිටි ඒ යක්ලේ ධාතුව විපතක් නොතේන විපතක් නොතේ රජයා හේතුව.